0: se stai per metterti ad ascoltare, evita. Tra un paio di beat vorrai essere da un'altra parte. Perciò lascia perdere, vattene, sparisci finché sei ancora intero. Salvati. Ci sarà pure qualcosa di meglio alla TV. Oppure, se proprio tempo da buttare, che ne so, potresti iscriverti ad un corso serale, diventare un dottore, così magari riesci a tirar su due soldi, ti regali una cena fuori, ti tingi i capelli. Tanto di ringiovanire non ringiovanisci.
1: رحمت دا دریا الہی تے ہر دم او وگدا او تیرا او اک قطرہ جے توں بخشے مینو آقا کم بن جا آوی میرا او میں نیوی تے میرا مرشد اوی اچا تے میں سنگ اچیا دے او لایا او دل بھر دے دروازے اوی اتے چوکا تے نوے نوے نا او یار بنا آئے تے وانگ کمی انہیں